ආ යුබෝවන් ලංකන් ෆියෂන් හි තවත් සංස්කරණයකට සාදරයෙන් මම ඔබ පිළිගන්නවා ලයිම් 90.5 මම පෑම් රාජපක්ස ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මතක මාවත සිහිපත් කරමින් ගමන් කරන ස්ථානයක් වෙනද වගේම පැරණි කාලයේ ඒ වගේම නූතන කාලයේ සංගීතයේ බයිලා සහ අමතක නොවන ගීතය අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි අපි දැන් සමන් දුන්නේ ශිරෝමි ෆර්නැන්ඩෝ එහෙම නැත්නම් බේබි ශිරෝමි කියලා අපි හැමෝම දන්නේ කොන්ද නමාගෙන පොඩි කාලයේ ගීප සින්දු ඉදි විවේකීව ඔබ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද මේ ගීත රසංගේ වෙනද වගේම අදත් රස විඳින්න කියලා මම ආරාධනා කරනවා ෆීචර් ආටිස්ට් ටුඩේ අපේ බලන්නේ අපි අද විශේෂයෙන්ම බලන්නේ ශිරෝමි ප්‍රනාන්දු ගැන අපි හැමෝම දන්නවා මම පොඩි කාලේ අහලා තියෙනවා රේඩියෝ සිලෝනේ කාලේ ළමා ගායන ශිල්පි ශිරෝමි ප්‍රනාන්දු එහෙම නැත්නම් බේබි ශිරෝමි 1960 දී උපත ලැබුවේ දැන් ඉතින් ඉන්නේ පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ 2021 දී ගායනයේ ඇගේ 50 ස්වර්ණමය සංදිස්ථානයේ සැමරීමට ඇය සැලසුම් කරලා තිබුණා 960 ගණන්වලදී තිබුණ බොහොම ප්‍රසිද්ධ රෙකෝඩ් ලේබල් එකක් තමයි මේ ශිරෝමීව ඇත්තට ගත්තේ අන්තිමට ඒ කාලේ 970 ගණන්වල 971 ඉට් ගර්ල් ශිරෝමි වස් නෝන් ඇස් ද ඉට් ගර්ල් ධර්මරත්න බ්‍රදර්ස් අපි ඒකත් අහලා තියෙන ගෲප් එකක් ධර්මරත්න බ්‍රදර්ස් සංගීත කණ්ඩායමේ සමාජිකයන්ුගේ උනේ ඇගේ මාමලා ශිරෝමීව පොප් ශ්‍රේෂ්ඨයට ඇලියුම් කරලා ගන්න ඒ මාමලා තමයි ගොඩාක් උදව් වුණේ වයස අවුරුදු 11 දී පළමු ඇල්බම් එක රෙකෝඩ් එක බේබි ස්ටාර් කියලා නිකුත් කරා 1971 දී එතකොට ඒ නිකුත් කරේ ජෙරල්ඩ් වික්‍රමසූරිය සතු සූරිය ලේබල් මගින් සූරිය ලේබල් තමයි ගොඩාක් ඔය ඒ කාලේ හිටපු ගෲප්ස් වලට අත දුන්නේ ඒ තැටියේ ගොඩාක්ම ප්‍රසිද්ධ ගීතය වුණේ ජනප්‍රියම ගීතය වුණේ මේ කොන්ද නමාගෙන 11 හැවිරිදී ශිරෝමිගේ මේ ආල්බමය සංගීත ලෝලීන් අතර බොහොම ජනප්‍රිය වුණා පොඩ්ඩක් ඉතිහාසය ගැන බලනකොට ශිරෝමිගේ පියා ඇය තරුණ වයදීම වියේදීම මිය ගිය එතකොට ඇගේ ආච්චි ස්ටෙලා ධර්මරත්න ශිරෝමිව ඇති දැඩි කරන්න පටන් ගත්තා ස්ටෙලා තමයි ධර්මරත්න බ්‍රදර්ස් ගෲප් එක ඒ සහෝදරයන්ට නිර්මාතු කරලා ඇත්තටම ධර්මරත්න බ්‍රදර්ස්ලා පටන් ගත්තේ ඒ අම්මගේ උත්සාහයෙන් ඒක හින්දා ඒ ආච්චි ශිරෝමිගේ ආච්චි ඇහුවා මේ ධර්මරත්න බ්‍රදර්ස්ලාවට ශිරෝමීව to take them under their wings as well ඒගොල්ලන් තමයි ශිරෝමිගේ සින්දු ලිව්වේ මෙල්රෝයි ධර්මරත්න ඒ ශිරෝමිට ගායනය පුහුණු කළා ඒ වගේම සින්දු වලට ගීත පද රචනා කළා ඊට පස්සේ දවසක් ඇයට හඳ මාමා ගුවන් විදුලි සටහනේ රේඩියෝ සිලෝන් එකේ කාලේ කොන්ද නමාගෙන මේ ගීතය ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා මේ අති විශාල කුසලතාවය දැකලා ලැම්බර්ට් පෙම්මාවඩු එකත් අපිට හුරු පුරුදු නමක් එයාට ගීත ධාරා වැඩසටහන සමග ගායනා කරන්නට අවස්ථාව ලබා දුන්නා මේක බොහොම කැළඹීමක් ඇති කරා ප්‍රේක්ෂකයන් අතර සූර්ය රෙකෝඩ්ස් වල හිමිකරු ජෙරල් වික්‍රමසූරිය මුලදී පොඩ්ඩක් අතපැසි වුණත් මේක දැකලා මේක අහලා මෙයා අශිරෝම්ගේ ගීත පටිගත කිරීමට ආසාවක් දැක්වුවා ජෙරල් අහුවා මෙල්රෝයිට තවත් සින්දු තුනක් රචනා කරන්න කියලා ශිරෝමිට ගායනා කරන්න ඉතින් ඒ අතරින් ආපු සින්දු තුනක් තමයි සකල බුජං පෙම්බර අම්මා සහ හඳ මාමා

0: ළමා එන්නත් කරණය. එන්නත් මගින් ඔබේ දරුවන් සරම්ප, කක්කාල් කැස්ස වැනි බරපතල රෝගවලින් ආරක්ෂා කරයි. ඔවුන්ගේ එන්නත් යාවත් කාලීන දැයි සහතික කර ගැනීමට ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න.
1: You are listening to Alive 90.5, serving the Hills, Parramatta and Cumberland areas since 1992.

0: transform your home with Hartwood Floors. Proudly family owned for over 30 years. From solid timber, parquetry, laminate and hybrid flooring to expert resanding and polishing. Discover premium plantation shutters and blinds. Visit our Seven Hills showroom today and experience quality craftsmanship with personalised customer care. Hartwood Floors, where tradition meets innovation and every detail matters. Visit us at www.heartwoodfloors.com.au. Station sponsor.
1: Looking for a fresh approach to real estate? At Bookfitch Estate Agency, we put people first, making the process smooth and stress-free. Whether it's selling your home, managing your investment, or finding your next move, we're here for you. Discover how property should feel professional, personal, and tailored to you. Visit us online at bookfitchestateagency.com.au or follow us on socials today.
2: Station sponsor.
3: Want to learn the basics about real estate and property? Or have a flair for operating a business? Perhaps you would like some tips on growing your existing business? Tune in to Properties with Alex, the real estate expert and owner of several and various businesses. Thursday nights, 7pm to 8pm on Alive 90.5 FM. And get your questions ready to message into Alex to answer.
4: Influenza. ඔබේ වාර්ෂික උණ එන්නත බරපතල රෝගාබාධ වලින් හොඳම ආරක්ෂාව ලබා දෙයි. අදම ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ෆාමසියෙන් ඔබේ උණ එන්නත වෙන් කරවා ගන්න. healthdirect.gov.au/nswfluvaccine වෙත පිවිසෙන්න.
5: Want to know what's happening where you live, work and play? Para News is Parramatta's only weekly newspaper, and we're here for the community. The latest news, sport, entertainment and more, including giveaways and puzzles every single week. Plus, check out all the great offers from local businesses. Get your copy at more than 50 locations across Parramatta or visit paranews.com.au. Para News, your independent local voice. Station sponsor.
6: Find it hard to tune in? Jump on the internet, stream live at www.alive905.com.au. Alive 90.5.
7: Lung Confusion with Pammy.
8: Now on Alive 90.5 FM.
4: Welcome back to Lung Confusion on Alive 90.5. Mama Pam Rajapaksa. සිඩ්නි නුවර ලංකාවේ වැසියන් අතර වෙන සිද්ධි කීපයක් බලමු. සදහම් සෙවන ලංච් පැකට් සෙල් අගෝස්තු මාසේ දෙවැනිදා උදේ දවස සරි දවල් 12 ඉඳලා හවස 4 වෙනකම්. It's සදහම් සෙවන බුද්ධිස් සෙන්ටර් is a part of Galduwa Forest tradition established with the noble intention of spreading the teachings of the Supreme Buddha and allowing the community in Sydney to engage in mindfulness activities leading to liberation from samsara dukkha. It is an incorporated entity registered with the Australian Charities and Not for Profit Commission. Ekiyanne mekata dena donations okkoma tax deductible. Sadaham Sevana Buddhist Center ekata bath packet drive ekak thiyenne agosthu 2 wenida 2014 kahabat parippu batumoju kaju badala annasi chutney. වැඩි විස්තර සඳහා සදහම් සෙවන බුද්ධිස් සෙන්ටර් කැම්පල් ටවුන් අමතන්න. තව එක ෆුඩ් ඩ්‍රයිව් එකක් තමයි ලංකාවේ ලංකා රාම වින්ටර් ෆුඩ් ඩ්‍රයිව් එක. ඒක ඉතින් හැම අවුරුද්දෙම දෙපාරක් විතර තියෙනවා. අගෝස්තු 16 වෙනිදා මේ පාර තියෙන්නේ දවල් 12 මාරට. වෙනද වගේම රෝස්ලි කමියුනිටි සෙන්ටර් එකේ තියෙන්නේ ලංකා ශ්‍රී ලංකා බුද්ධිස් විහාර ලංකා රාමේ තියෙන්නේ අපේ ස්කෝෆීල්ස් වල. ඒක ෆුඩ් ෆෙයා එකක් ඇක්චුලි ඉරිද දවසක් අගෝස්තු 16 වෙනිදා දවල් 12 මාරේ ඉඳලා. අනිත් එක තමයි කටුම්බා ටෙම්පල් ෆුඩ් ෆෙයා. කටුම්බා පන්සලට ආධාර පිණිස තියෙන ෆුඩ් ෆෙයා එක. Come, enjoy the authentic meals, traditional sweets, drinks, tea and coffee, dine-in or take-away. Meka tiyenne agosthu 23 weninda irida 11 indala hawasa 9 wenakan Rosely Community Center eke etana thamai api okkoma oy kema prashna kema fundraising tiyenne. Appa, India appa, kotthu roti, biryani, fried rice, roti, bittara roti, etakota okkoma sweets jaati, faluda, etakota short eats, cutlets, patties, hamadeema thiyena tanak, meka nan miss karanna me ba, agosto 23 wenida irida ude 11 indala havasa 9 wenakan katumba viharasthanayata adara pinisa Rosely Community Center ke coming up ranti kirisina Neela Wickremesinghe gen Shiromi gen antime kaadata handa haami